0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්වින්ඩු මයි ඉහ රඩිය ද්‍රම කොකොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහ සිරනිරල සවන් නොමොස් ඉහ සිරණි කොමනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දියුතන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලිින් හක් බේත්මාලු නොමෝෂ් මන ඒතෙල් නුඩර ඇතිවිස්ත කොකොස බැම්වීඩු බා මනනයින්රුව
1: බ්‍රිගඩ මනදේශේ.
0: දියක් හවහහු හුසී මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනය මෝරි සිඩා ගෝරණේ ඉහ බලංසුක් බීත් එන්ත්‍ර සිර කලයි ඔයින්ස්සාාතිර්මණදීනි හනොයි
1: මන්දේසි තුරහුණ හනොයින් ඉතරෝණ ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නෝ ඉහ බලංසුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්ස්සා තුීර්මණ ඩියානනි හනොයි ඩවිීත්න ඉනම් බෙලෙත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ශුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ.
1: සිං හවනුවෙන් න්‍ය බේලේ තම්බ ඩවිීත් හුසු ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනත. නොනියමුස් හෝ ස්පලික සවන් කොන බනතන ප්‍රකුප සවම් බසිරණයවා.
2: ලෝෂ්ටනි ඉතරෝණ ඉහ ද්‍රමණයේ සං නිබේ ඩවිීත් හාලෝ හොඩි ජුඩනය ඉනං සයි එමිට නැබේ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්බ යනත ය හතයිස් නෝනිය ක්ස්පේස නිනිය කොන්තේන්ති බයිය වෙෂ්ටවාර් නැබෙනත හතයිස්.
0: හනිසං ඔහින් මනා ඇතෙල් කුලියෝන කතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ශුඩා නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇන්තවුන් තුයිර් මන්දීනය හනොයි ඔයින්සා හො නේත නො ඩවිීත් සිර බෙලා ජුඩ එම සෙලු කිය කොමනිඩාරි නබේ හස්සරු ප්‍රබ්ලේම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නතනො ඩවිීත් ෆයිසිර් නිස්පරෙන්ශය බා කොම්ඩට සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිර ලඩුම් ෆහැක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීතනෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලංසුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිර සින්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆොබෙන් ෆිසිු ලාස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මනඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොනබ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයිඩ බ ජෝවෙන් ෆෙත්තු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොන බ සිරණ ඉසි ලොළොන් ඉම්පොර්තන්තේ.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලේ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩිස ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමෝසුතන් ඉඩිය ෆුරක් සිර කොන බ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණ කොමනිඩාඩේ.
0: ඇතම් මනඩියාන අලෙන්ඩෙ බුවත් නැබේමක් අලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නො ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩා ලබරික් මනසිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නැබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙල හාලෝ අතු රෙස්්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහලෝ බලන්සුක් බීති හසිර නිරල සවන්්
2: ඩියක් මන්ඩෙසි හවනුවෙන් සවන් සිරණය බෙලෑ කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්බරු කොමනිඩාරි සය සෙල්ලුක්.
0: ඩියක් මැබේ ඔයිසාහිතනි හනොයින් කොනබ සිරණි ඩිස්කු සවන් හෙන් කොන්තුරු කොමනිඩාඩනේ ඩිය කලයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරසේ ඉන්තරෙසි අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උසි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතු නොමානේ.
0: අන්තන් අහරෙන් මන ඒතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩඩේත් මක් සේ අජුඩා ක්‍රියරෙල සවන බේ fahe balansuk bit no halo consentimento ho ativa iha komunidade.
2: Halo noin mandesi, consentimento mus ajuda komunidade sira, atu ajuda sira nyuan sira, no ajuda komunidade sira atu iha komunikasaun na bena kloke liutang, honesto, no respeita, bain hira envolve iha qualquer atividade sexual ruma.
0: Saida tama kita precisa halo iha komunidade, atu asegura idane bele acontece. Bele halo iha tenia komunidade ka oinsa?
1: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante tebes. Tamba idane bele ajuda joven sira hatene kona ba saúde sexual.
0: Obrigada barak ba mana Diana, no mosh mana Ethel, no bema dada Leona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit. No ita mosh bele ajuda ema selu ko di halo buat no bema hanesan. No ita hotu iha responsabilidade atu foti asaun hodi prevene violência sexual iha relasan. Barona na insira, kari kita hetang experiência violência iha uma, bele visita hamahon do TL, hodi kontakto numero redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontakto pradet, fatin hakmatek. No kari kita hakara katu hetang assistência legal, no acompanhamento ba violência nebe ita hasoru, bele contacto Alfela. Obrigada Baraki, até tempo selo.